0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: නොමදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM

0: හිතුගෙ එම්මෙ ෆුම් මිනුම් දුදුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාර ඒ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන්
3: කලා හුදුන් සිපවිකින්දා හික්කෑම් වාහකත අසරුකත රාකුතකායකු

İsmail Affan. අඩුවහමන් තිදානී නුවදිය එක මෙගහර්ට්ස් දිවෙහි FM.

0: ගඩ හර දිහකට සව මි තිරිස් නුවසිකුන් මි ද ක මෙ ගත් ේ ම ිකරු ම කර ිකෙද ශෝක මිහා හිසාබුන් අර්මි වාහක දක්කාලනී මලකාය මලකා කියන හාලු කොබ මාල දතුර කියනම් වනි
1: මාල දතුර අද රංගම
0: හැද ෂෙඩියුල් අයගු තහම කුරියද්ද ති කිත දූග දතුරේ දිහ දුවස් අකි කමකත් කාසකෝ කත තියයි එහෙමම දැන් මා බීසිය නුවානෙන් මිහර්ති උනනි කොන් සරහ දෙක කොන්දිම අය
1: එහැන්ද
0: බේරු තෙරේගති උලෙන ංකොල කුඩකු දෙගින කන්නේ එහෙම මෙයාහා කෝගෙනකු දෙ මසකත දනි ඔෆිස් කමක් ගෑසිය ඕකේ එහෙම මිහාරස්ති උලන මසකතු මා හවුලුග දැදිිය දස් නිමුණේ වනි කාරශද දනි මේ වකි වගුතෙන් ඉදේත මිකොළොගති ගොත මසැකි කුරායිරුග ඇනබඩි මිකොළොග වකි වගුතෙන් ඔවේහේ
1: ඇහැ
0: දල එක්කෝ රේගනු වියස් පති ඕකේ දෙ හොම ගොත වෙස් මේ ඔෆිස් කම ගැති ගොත අන්න මේ මන්නන් තජහෙන එහන ඕකේ එහෙම මලකාය කොල් නවේක ජහල්ල දෙවි මේ එදිිපම අදන මිස් ගලවද හාස කොල්ලානු
1: අඩහා කු දෙන්න දෙ රම්මද රම්මාට වර දෝස් කොලා මිති
0: මි ගොත ෆෝනොන්ද දෝස් වෙච්චත
1: නොවේ
0: එහැන් දයක හීවනිය මේක දෙස් වාහක දක්කාල මුණු හැඟින්ගේ
1: රම්මතවාදස්නු
0: පහ නේග මී අඩුවස් පතරකොම නේගේ ආතෝ එහෙන් කියන ඒකම කහර්මිණක ඒක කනකකෝ අඩ එක්ගුත්ක සම
1: පත්තරේ පහි පහි අඩ රම්මඩාද වර ඕලේ මශා
0: හැන්ද
1: පෝනු වාහ දක්කර වරහම අනේ ඔලේගුයිවේ
0: මලකා තිී රිකුස්ට් කුරේ ලාවා ඒ හම මි නමු කොන ලවේත එදේ චාලු තියේරී තිගෙනානේ දවස් ආය සෙහි කන්නේ හිඟ බලමන්ගේ එම ලව හාස කොල්ලානු
1: ලව හාසකොලාද අඩවාකුරන්න රම්මත් ඉන්නනකන්න ඉන්න අඩවාම ඉනාය ්‍රීපල්වා හාසවාම
0: ඕකේ එමල් ලවමි ජහල්ලදෙන ඉගේ මලකා වකි නාරේ

එහෙනෙකමක් එවරෙන්ගෙවෙරි රස්කලාන්ගේ තක්වාවෙරවි මීහුන්න එතන්තාගේ දසුන් කෝරතන් හිඟහිඟා හුන්න ස්වර්ගතන් හුට්ටේ එතන්තාගා එවරෙන් අබද දෙමිතිබේ හාලුගේ අල්ලෝහුගේ හදරතුන් ලිබේ ශරෆෙක්ගේ ගොතුගේ අල්ලෝහුගේ හදරතුගාවා කන්ත හෙවලෆා මීහුන්නම්මා හෙවගෙන් වේ.

කොම්ම හප්තාකිවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනෑ. අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෆෙමු. ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේකමත.

0: ටිවේFM නෝදි හේකම බහ
1: ශාන්තතා බුලිපවි ඉක්යාම රීත ලවසකේ
2: රේ ආතස් කුරියේ
1: නෝදි හේකම ගස් ටිවේFM ගේ මෙ හයන්දි
3: පයි ලවත කොමස් පෙනි
1: සෙලිගොන් ෆිල්මර් නෝ මේකේ
0: හම දිවෙන් මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

ගඩි මිහාර් මෙවැනි හතරුග ඩිෆන්සස් දෙමනි ටිංගා ෆකුරියම් මේදා ශෝග නන්නොට් කොල්ලම් බේනවා බෑවරි න ෆුරසත් ලිපිකෙන් දාන පිසෙම ඇප් මෙදුරකො මෙසේජ් කුරුමුන්දාන අදි වගුත් කොලෙන් එබොයි ලවේ ජහාල දීෆ බද්දල් කොල්ලානං අශ්‍රාදි ආෆියුගේ මෙෂප් ලවෙන් ඉන්නාන ඒ ලෝබිවා කන්නේගෙ ෆෂනි එහෙන් කියාෆ නං ඉන්නානේ ගැමස් ඒ මෙෂප් ජහාල දී බේන්දෙච්චේය Hi Shahu, can you please play me Kandumati ke hadisa elava indejjeya elava Kandumati ke hadisa inna vane Kandu midelava ivvaldi fa baddal kollana messages kurevene shoga me na note kollava ka dakka lafa lave ka request kolumge full set is libigendane

0: දිවේ FM නුවදිහ එක මෙගහර්ස්
1: ශාන්තක ගුලිපවි ෆික්යාම් රීසවස්සා
2: රේ ආතස් කුරියේ
1: නුවදිහ එක මෙගහර්ස් දිවේ FM ගේ මෙහානුදී
3: බයි ලවත කොමස් පෙරිකෙන්
2: ෆිල්ම් නෝ මේකේ
0: හම දිවේ මොනිෆු ෆිල්ම් වැදේනුමුග අබදුවස්

0: 好的。
1: මෙහාට ඩිබුණ කෙනක් වගේ නේද? එක මක්කවිස් 34 years වීම අකුහිතන රන් ඩිබුණ.

0: Thank you.
1: Movie Mode. Movie Mode.
2: ද මූවි මුඩ් ගල්ගඩකිගේ ෆරී කුරිය මෙදෙනේ ෆරී යමි කොල්ලි ග්‍රේව් ඔෆ් ද ෆයර්ෆ්ලයිස් ගේ මේ ෆිල්ම් අ කුලේ ගොතුන් මන්සර්තකම් බයි සුවාත මේ කොල්ලි දෙමිසු කොලාණ යෙස් ඕ නෝ රවුන්ඩ් එකේ මේ ගහම ෆිල්ම් ගේ ස්ටේට්මන්ට් එකේ හුන්නානි සෝ මේ රංගල් ස්ටේට්මන්ට් එක තෝ නූන් තෝ ඉංගෙ ෆරී බුඩ දෙමි මිසු ඉංගෙ දෙ නූ වෙජ්ජේ ගේ රංගල් ගොසි කික් කො බෑක මුර දෙ වණගෙ ෆිල්ම් ෆෙෂේ මන්සරු ග ena maruwatan dakane ena maruikama buna tarihe gotuka bunani 21 october 91 45
3: yes
2: ha yagin kama ekko warai yagi hama yagin da
3: I think that's the data
2: ehanta no
3: that's not the data
2: no 21 september 1945 ඉගේ රගල් ඩේටකි දැන් මම්ම කෑරය දෑරු එතනු බුණානේ අධි කොමි සතාගේ හම අවශගුර ඒ රංගල් හොස්පිටල් අධි විමා හමනුවේ හෝ එතන චේන්ජ් කුරාවක් දක්කාන ද ඒ හොස්පිටල්ගෙන් නම කී නිෂි නොමියා

0: OST.
1: අද දෙම්මති MFS මිෂෝගේ MF අහුබෑ OST මේ සෙග්මෙන්ට් මේ හැප්තා ගල්මින්ගේ ෂෝ ෆේෂී නානා පටේකරු මේ දුනියේ තූකුරි හිතාමවෙරි ඛබරුන් අදි ප්‍රෝග්‍රෑම් නිමාලානී වේ සමා නානා පටේකරගේ හයාතුන් ෆාහකුල්වේ රීති ලවේකු මිෆරල් මෙ මිගෙනස්තේ ලවේකී නානා පටේකරා රවීනා ටෙන්ඩන් කුලෙෆවා ෆිල්ම් ගුලාම මුස්තෆා මේ ෆිල්ම් මෂහූර් වී ලව තේරේකම් මේරේකම් නානා පටේකර සිනමායේ දූකෝ ෆවා හඳාන්තකුන් මිෆහරමියුති ඉන්නවා

0: ආයිලග් තෙරේග එක කොනකටකා ඔන්න මතිවරි ලොයබ්බා කුළුණු
1: රහමතරින්ගේ මෙදුග ඒකකු අනෙකකට්ටකා ඔන්න ගෑක්කමා එහි තිරිකම්
0: කොමෙ දෙම ෆිරියෙක් දෙමදුග ඔන්න ඉතුබාරා හර්ධනා කුළු
1: මි හුරිහකමින් ඒගේ එම්මේ ෆුරිහම රංගල් ගුත්ක බේනුවානම ඒකකු අනෙකක ඉහිතිරම් කුරු මුහිම
2: ඉහිතිරම් කුරව්වා ඉහිතිරම් හොද්දවා